උච්චාය ගම අපාර ජී ජාන්ත ප්‍රතිපාලදා පයි නෙත නෙත කරදා සාර සත්ගුර පුරා පෙටිය පයි ශබ්ද මෙලවණ හාරම්.